සත්තගොර තිසකාන්න තිසිකේ සංගසෙකුද්ධරේ නානෙක හරගොනගාවුවත් සේවකෝගොර සදාදයාල ගොර බචනී හරනාම් උචරේ ගොර්කා සෙක්බේ කාර්තය හටේ ගොර්කා සෙක් වඩ පාගී හේ දී නාල්සමාරේ ගුර්කී අග්‍යා මන්මය සහැ හරහර නාමර දේශත්‍යාව තිස් සේවකේ කාර්ජරාස තිස්ක හෝත ප්‍රාප ස්වාමී නානක සෝ සේවක ගුර්කී මතලේ සෝ සේවක පර්මේශර් කී ගත් ජන්නේ අනෙක් බාර් ගොර්කෝ බල් ජාවෝ චාට් පැ එකේ ආපන ජසසා ගොඩ්පුඩ පාගී පයියේ පර්සා චංගත නිර්මල රීත පාර බ්‍රහ්ම සන්තෝකාතම්පතයන්නේ අමරදේශ පේකේ හොය නානක ජිස් පාවෙත් සලයේ මිලයි සත්බුත් අගම ගෝචර ප්‍රව නිර්වාණී චාරණ කමල හෘදය සෙමරේ නානක ජිස් ප්‍රසාද ඇසා ප්‍රව ජපනේ අමෘත පීවේ අමර සෝ හොයේ ජාකේ මන් පගටේ ගුණ සාස සච්චව දේ සේවකෝ දේ මන් මේ රාකේ හර හර ඒක නානක පරම දුක්තේ නාසේ අනන්ද පයා දුක් නැටේ පායි සාදුකේ පූර්ණ උපදේශේ සගල බයාද මන්තේ කෑ නැසේ සා සංජපනාම් වරාරි සොන් නානක හර හර ජස් සර්වන කලාතාර්ජෙන් සගලී මෝහි අපනේ කීමත අපේ පායේ සරවන රන්තරේකෝ සෝයේ පයේ පරගා සාධකේ සංග රච රචනාය අපනී කලතාරී අනෙක වාර නානෙක බලහාරී සලෝ.